0: present here to encourage our children. This show will be a great chance for them to increase their skills. So, once again, thank you all.
1: අභිවෘද්ධි සංග සංගතා 2013 ප්‍රඥාවී උන්සක සහගල ආනන්ද සුදුරු ස්වාමී එක් කලීමා මෙලෙස නිමාව දක්වවා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ සරණේ සම්බාධනීය අනුතුරු